හරයෝ නිසා ඉමසිනා එම ගියයි දෙමෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩෙනෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.